السلام عليكم. لو ده كم جهد ستيف إف إم جه هون تلنا ور باج ور ور فاوري هندونا كن يدمون راج هندونا ميت مي شو يا كي كمي بدل كوري سما مي شو مي هذا سما نو كر تري ها هم كوري دان شو كا بحر وام بين وافر هذا كون هما مسج كرمون جن داني بي إس مي أمي دوري كون مسج كرمون جن داني دي إف إم 91 أمي بيج مسج كرمون جن داني جه مي هذا كثاري ها بالالنا مي هذا كي مي مه جم فاهو دوس هو كور دوس مي هذا كي 31 ජූලයි හිඟ මුමිදනි 2026 වන අහර මෙහර ජූලයි මස නිමුනි දෙන් ඔගස්ට් මස මාද මහ ගෑම්ස් ෆිෂ් කින් දානේ සතර සෆර් සාත්ස්තේක සාලිස ෂේ දෙන් මි අදකි වර විස්තර වර ෆිනි ෆිනි දුව හෙගේ ගොත් ගමි ෆාහග කුරෙමනි දෙන් මි මුස්මබෙ මකෝ මි ඉදාරාගේ මෙ ෆහුගේ මාලුමාතක බලායිරු ගොස් මුලි රාජ්‍යගේ එක සරහතක විස්තර කුරාණ කම මි වනිගේ එහෙම මි අද මි ෂෝ මි ෆෂනි හැම හිගෑම රීති ලවේ message kuramun gendam vpsm ea medweriko dfm 91 mi page medge show ga sama duha khasa baata ka ekiga kuriya dani den hama ya ekiga musuman hama bala lana medge show ga yaginu wesnge den mi ge iturun hama mi nustau ge fahaga kolle wesru khita ka wes medge mi show ga bala lana den mi aduge shoyen khasa baata ka ekiga hama show kuriya dani kurim mi faha kurigota higam lave ka fa badal kolana

0: الصخرة فإني نسيت الحوت.
1: මිහාරගඩෙන් බාර්ගඩි 34 මිනට් 36 සෙකන්ඩ් මේ නොදිහක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM උන්ද මෙගඩීග මෙගෙනස්තනි මස්ජිදුල් සුල්තාන් මොහම්මද් තකුර් ෆානෝ ලෞසම් ගකුරා හුකුරු නමාතුගේ අඩු වගතුන්
2: දිවෙහි FM
3: الله أكبر الله أكبر

හැකිදයනත. අද එවරන්ගේ හන්තකං එවරැම් බුණනත. කලෑමෙන් තිමම්මෙන්ගේ මච්චන් හැකිදිනී කීවවෙගෙන් හැයේ. ඒතක ඇති බුණනත. කොම්ම එච්චක වෙස් බස්මසුන් දෙවී රස්සලෑන්ග තිමම් මෙන්න බස්මසුන් දෙවීය. අද එකලාංගයි ෆුරතම ෆාර තියබෑමිහුන් හෙද්ද විරස්කලාංග. අද තියබෑමිහුන් එඹුරේ රුජුවා කුරව්වා හුෂී එකලාංග හදරතශ. මුස්ලිම් අහුන්නේ එදුවහුන් ඉන්සානා කුල එවෙස් අමල වන්හනාය නුකුරෙවෙන. ඒනා කුලහා අමලෙන් හිමනිිසාවා ෆයි ඒනා කියා බෙළුමට්ටකා හාමකුරෙවෙන. ඒනා එෆෙක් කියා අමිල්ල නැස්සු හිසාබ කුරමන් එන්ගේන. مان الله وحي كرفا فاوي وكل إنسان ألزمناه طائره في عنقه ونخرج له يوم القيامة كتابا يلقاه منشورا اقرأ كتابك اقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا ماني أدكم إنسانكم اينا كل عمل اينا كرغا تمن نسكلانج ألوفيم අද කියයාමත් දුවහුන් තිමන් නස්කලාංග එමිහක ෆොතෙන් නෙරුවා හුසීම. එෆන් නිියුඩා ලවිගෙන්වා හාලුගා ඒනා දෙකනත. අදි අංගවානත තිබාග ෆොත් තිබා කියාශ මියදු තිබාග මච්ච හිසාබ කුරා මීහක තිබාග අමිල්ල නොස්සුෆුද. එෆතුගා ඒනා කුළහාකමෙන් හිමනිිසාවාන. කුඩයස් නුවත බොඩස් ඒගා නුහිමනේ එවවෙස් කමෙන් නුවන. مان الله وحي كرفا فاوي ووضع الكتاب فترى المجرمين مشفقين مما فيه ويقولون يا ويلتنا ما لهذا الكتاب لا يغادر صغيرة ولا كبيرة إلا أحصاها ووجدوا ما عملوا حاضرا ولا يظلم ربك أحدا ماني أدي كم ميهكم كفا وعملتك كفاي එමිහක දෙවවානත. ෆහේ ෆතුගාවා තකච්ඡා මැදු කුවවරීම් බිරුගෙන් ෆෑවාතී තිබා දෙකේනුව. අද එවරෙන් බුණනතේ ඒ තිමම් මෙන්නන් හුරි හිතාමේගේ බොඩු කමයි මි ෆතම්මිය ෆෑවනී කින් හෙය. කිතම්ම කුඩ නමස් අදි කිතම්ම බොඩුකමවෙස් එ ෆතුගා නුහිමනා දූ කොල්ලා ෆෙන්නුවේ. අද එවරෙන් කුල එම්මෙහා අමල්ත එ ෆතුගාවාතී එවරෙන් දෙකේනතේ. කලේග ෆාණග වෙරි රස්කලාන්ගේ එවවෙස් මීහක අනියා වැරි වොඩියෙන් නුගන්නවත. මුස්ලිම් අහුන්නේ එදුවහක තයාරු වෙසාවා මීහා මෑන් අල්ලාහ එකලාංග රසූලායන් නූරදේන. ඒනා මෑන් අල්ලාහ එකලාංග රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් දෙක ලෝබිමාන. අනස් රදියල්ලාහු අන්හුග අරිහුන් රිවාවගෙන් වේ. أن رجلا سأل النبي صلى الله عليه وسلم متى الساعة يا رسول الله قال ما أعددت لها قال ما أعددت لها من كثير صلاة ولا صوم ولا صدقة ولكني أحب الله ورسوله قال أنت مع من أحببت ماني හම කශරුම් මෑ නබියා සල්ලල්ලාහ අලෙහි වසල්ලම් අරිහු මීහකු සුවල් දෙන්නවිය. පයාමවාණී කොන් එරකුන්තෝය අල්ලාහ ගරසූලය. එහෙදු එකලේග ෆානු හදීස් කුරෙවි එදුවහත් තිබා තයාරකුරී කොන් එච්චෙන් හෙයේ. ඒනා දෙන්නවිය එදුවහටකා මාගින සුන්නෙන් නමාදු තකකා රෝධ තකකා සොදකඇතකෙ කොෆෙන් නෙතේ. නමස් අහුරෙන් මෑන් අල්ලාහ එකලාංග රසූලා දෙක ලෝබිවම එකලේග ෆානු හදීස් කුරෙවි එදුවහුන් තිබා වාහුෂී තිබා ලෝබිවා මීහකා එකුගෙ. මිෆද බස්ුලතකුන් එබරෙන් හාසිල්කො මෑන් අල්ලාහුගේ හදරතන් එඹුරි රුජු අවාශ කුත්තක තවබාවෙ එකලාංග ෆාෆ ෆුස්සවමා රහ්මතන් අදි ඇත්තන් උෆුලාශ තවබාවුම ෆහු ෆාෆතකා දුරුහලිවුම වරුගදෙන් අසුම් කඩාලාශ. දෙං එෆහු මෑන් අල්ලාහුග රහ්මතුන් මහරුම් කුරෛෆාවා ෂයිතානාග මග තියබෑමිහුන් එඹුරි නුදාශ. بارك الله لي ولكم في القرآن العظيم ونفعني وإياكم بما فيه من الآيات والذكر الحكيم أقول قولي هذا وأستغفر الله العظيم الجليل لي ولكم ولجميع المؤمنين والمسلمين من كل ذنب فاستغفروه
إنه هو الغفور الرحيم.

0: نوديها 2 ميجا هرتز تبقى اف ام.
1: ايه كوركو فاتا جيلما ارم هي كاري غتي مي ميها مدغو انا انا جا بين نمبر نو فن حساب كان تبقى ماني
2: කොබ මිතා හුන ඩස්බින් එහෙරි දෝ මේ වෙස් ඩස්බින කන්නු ලාමානි
3: සාදවද ඉෂින්ද
4: කමුක් තෝල් වණ්ඩක් ගෝවාලෙවි
3: සාදෝකේ හවල් කර කොබ මසෙක්කතේ වර ෆරවාතරි කමයි කේ රංගල කුරා මොද්දෙ අහරෙන් බෙලියස් නොබෙලියස් උරිහා කමස් තිකොරනේ වර ජිම්මාදරු කමයික ekam fahaga ko shukura ada kuram vegen guali
4: shukriya sir
3: tigotan abades kuriyadde te hivara farwa terikan dokon nulatinge
0: nuwadi ekem megahertz tivahi fm

මීහුන් නට්ටක හම තියබෑ මීහුන්ගේ නස්තකුන් අඹින් හෙද්දවිකමී එකලාගේ කුළදුම් වන්තකම්ගේ හෙකිතවගෙ තෙරින් වාකමිකේ.

0: මෙහර ගඩින් හතර ගඩි හතාවිස් මිනිට් මේ නුව දිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මුන් කුරිය මිගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝ ගහ ගුලාලේ ෆම ඉව නිෂා හුව අස්සලාමු අලයිකුම්
1: සලාම්
0: ෂාහෝ කීනේ හාලු
1: හාලු
0: බරාබර් දෝ කීනේ වනි මූසු තිකොල වර විස්සාරකුම් උලෙනේ දෝ ෂාහෝ කී කුරෙනි ති මිගඩි ග
1: කමෙන් නකරන අදිය වාරේ හොත්තදෙන කල
0: එහෙන්ද
1: සුරේ ෆාටි සුරේ
0: ආ හම මෙකොළ වෙස එහෙනේ හම හුරිහාර කුවේනේ මිහාර සවහම අබදස් කණිජහජය යොන්නනි
1: මෙකොළද මිගඩේ කු කඤ්යවස් නජා
0: එහෙන්ද කොංගම මියද ප්ලේන් කුර කොෆ හුරි
1: බැලන නකරන අවස් කරන මදක
0: විසර වීම
1: සරයන
0: ආ එකල මෙචත නිමුනිත මිහාරු
1: ආ මචත වස් නිමු
0: කේන දියේ
1: ಬರೂಸಂತ
0: ಲವೆಂಗ್ ಅಡವಾಲಿ ಮರಂಗಳು ಬೇಣು ತಹಾಸ ಕೊಲ್ಲ ಓಕೆ ಎಹಮ ಗೆನಸ್ತೇನೆ ಮೇಹಾಸ ಲವೆಂಗೆ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: ඒ කොඩක ෆහත ජෙහිලම ආහාරම ඉහා කෑරි ගතිමේ මිහ හුදගුවාන ඒනාචා පින්නම නොෆෙන්න හිසාබ ගන්න තිබෙමානේ

0: Game on!
1: ගොදියකෙ මැග හටස්දිවේ ඒෙමු මික ඩීක කුරිය මිගෙන්දා ගේමෝන්ගේ මි හප්තාගේ ශෝගදෙන් නාශිස් මිනි අනෙ බුණාකමවාන වාදිව සශ නොමොහ එගේ ඒවරු පොනදාන කුරිය දාන මී අනේ ලව කිය අවුලන්ත
2: ලව කරෝකයක් කිය
1: ආය වෙජවානෙන් වර පසය මස එකත මෙෝති නවේ කියලම ලවේ කියලම ලවේ කියාද දෙෙන්ම චහෙන ට්‍රකෙන් උජාන මෙහර ට්‍රෙකු පාතුන් දුවම් මිජයන ගොතක බුණාන මේගේ අමිල්ලේ ට්‍රෙකු හම රාග එක්කු කියම් ජන ශහෝදයන දිහ බහෙ ෆස්සිකුන්දු තෙරේ දව කියෙන් ජයන එ බස් හිමෙනෙන් ජයන කියාලා වෑග
2: කිතල් ලව කියෙන් ජන
1: දිහ ලව ෆහරකු බහෙ ෆහරකු බහෙත් දේන හම ෆස්සිකුන්තු දෙන කොම්ම සුවාලක තැයි අරු
2: ಲವೇಂಗೇವರ್ ಕಲಯಟ್ಟ ಕಾಹಿಮೇಂ ಮಂಜಿಲೆ ಗಲೋ ಬಿದೇಂ
1: ರಂಗಳ ಗೋ ಹೆಣ್ಣು ಸಿರ್ರು
2: ಸಿರ್ರು ಮಿಹಿತ ಕುಲಲಿ ಹೆ ದಿವಾನ ಮಿಹಿ ಕೊಫ ಹಿ ಸಿರ್ರೆ ಬುಣೆ ಲಂಬೇನು ವಿ ಹೆ ಮೂನು ಬಲ ಲಾಫ ಹೇ ಹೇ ಓಕೆ
1: ಬರಾವರ್ ನಫ್ಸು ಬಗು ತಮವೆ ನಫ್ಸು ಹೇಲ
2: ಬುನೈ ಓಕೆ
1: ಓಕೆ
2: ಏ ಮದಹೇನ್
1: ದೇ ಮಲಗಣ್ಣಾಣಮೆ ಶೌಗ ಬೋಲಂಗೈ ಹೆಮ್ಮೆ ಬಾರೆ
2: ಬಾರೆಗೆ ಪರಿ ತಿಮ್ಮಿ ತಿಮ್ಮಿಯೆ ಹುರಿ ಪೆನಿ ಬೋಹೆ ಬೆನಿಯೆ ಲೋಬಿಲದ್ರ ಕಿವಣಿ ಅದಿ ಜದುವಿ ಅಲಕು ದಿನಿ ಓಕೆ
1: ಓಕೆ ಹರ ರಂಗಳು ರೇ ರೇ ಗಂಡು
2: ಐ ಐ ಬಾಯ್
1: ಏಕ ಏಕ ತಂಗ ಮನಾಗೆ
2: ರೇ ರೇ ಮಿ ಹೆಂ
1: ವಾ
2: ಲಂಗಾ ದೆಬೆ
1: ವಾ
2: ಓಕೆ
1: ವರಸಳಿ ಬರಾವರ್ ಓಕೆ ಹವಣ ಬಸ್ ಹಿನಿತು
2: ಹಿನಿತು ವರ ಆಮ ಬಹೆ ದ
1: ವರಂಗಾಮ ಬಹೆ ಫಸಿ ಕುಂತೆ ಸಮವೆಚೆ ಹಿನಿತು ವೆಲಾ ಶೇಕಲ ಹಿನಿತು ವೆಲಾ ಉಫಾ ದೇ ತೋ ಓಕೆ ದೆಂಗೆ ಬಸ್ ಇಂಗೆ
2: ಕಿತು ಬಹೆ ಲೋಬೆ
1: ಲೋಬಿ ಲೋಬಿ ಲೋಬಿಗೆ ದಾಣು ಕೊಕ
2: ಲಿಕ್ಕು ಕಾಲ ಮಲು ಫೋಣಿ ಬೋಣಿ
1: ವರಣಗಳು ಶಕುವ
2: ಶಕುವ ಶಕುವ
1: ಬಗುತಮವಿ ಶಕುವಾಮಿ ಶಕುವಾಮಿ
2: ಅದಿವರು ಫಹುಗಿಲ ಸಿನ್ನಾಣಿ
1: ಬಾಲಿವುಡ್ ಗೆ ಲವ ಕಿಯ ಅರಿಜಿತ್ ಏಕಂ ಮೀ ನಾಶೀಸ್ ಫಾಗರಿ ಕೋಲಿ ಜುಬಿನ್ ಗೆ ವಾಹಕ ಜುಬಿನ್ ಗೆ ಲವತ ಕಮು ದಾಮ್ ಫೆಶಿ ಕೊನ್ ಸಬಬ ಕಾಹುರೆ
2: ಜುಬಿನ್ ತಿ ಅಸ್ಲು ವರ ಫಾಹಂ ತಿ ಬಣಾ ಜುಬಿನ್ ಗೆ ಲವತ ಅನ್ನ ಫೆಶಿ ಡೆನ್ ಜುಬಿನ್ ನ ಕೀವೆಸ್ ಎಕ್ಕಲ ಮುಬಾರತ ಗೆ ಬ್ರೈ ವಿಕಿನ್ ಜಜ್ಜಸ್ ರಿಜೆಕ್ಟ್ ಕೋಲಾ ಫುರಿ
1: ಹ್ಮ್
2: ಡೆನ್ ಏಯಿ ಅಸ್ಲು ಎದಿಮಾಲ ಕನ್ನ ಗೆ ದೇವೆನಿ ಮೀಯಾ ಕೋ මේක මසෙක් එක්කම දන්නව. මිසාල රොනාල්ඩෝ 0 එම් වෙසීතා දෝ අම ජුබින් මසෙක් හර ගොතක බේරු කොල්ලීම අධියම්පුරා ඇසති දාරාමිහාර
1: එහෙම මන හෙමි බොඩ සපෝට්ට බොඩ මීන සිම්පති මි ෆෙෂන් හිසාබුන්ෙන් සපෝට මි බදවන දොනාශ
2: සිම්පති
1: එකක ති ජවාපතත්තියන්න
2: මේකු එක්ට මබඩ මසෙක්ක කොග්ගෙන් ඇති එච්චී කුරතම් පෙරුණීම ඒයස්
1: අනේ මොළුවගෙන නූනේ වාකගේ රොනාල්ඩෝ සපෝට් කරන් තිබන්න ෆෙෂීගේ රොනාල්ඩෝ 0 එම් ෆෙෂී මගුමතින් කුණිකහම ෆෙෂීම ෆෙෂීම ඒ තිබන්නේ එන කමුදිය
2: කොනිකංග දින ඔෆිෂියල් සුර මෙසාර එක ජොබින් කුණිකා කන්න හොරේ නුndo ඒ වාක්‍යයේ ඒ අදිය බයි අහා ඒක වාක්‍යතකි මීහතු ලා එෆර්ට් එක اصل ජේන චේස් කුරා මිසාරක පහතක බෑ කුරේගි මොළ බෝලේ දීප මීග ජහාරේ ගුණියකස් අදී නොවානේ ඒයි ජහම් වේ මිගොතරේ ෆෑවන් නම් වේ මිහිනේ ඒවර කියා දිගෙන් ජෙහුමා කියාදීගෙන් එන වාකකි එහිසබ එරුමා දෙන් එකමකු සුමකුම් පශයගෙන් කියාදෙන මියකු ස්කෑරී ගෙන ඇති එහි සබ දීවුමා ඒ තපදක ජුබින් දෙමිපුනහෙන් අදි එහාකොට කෂෙන්ුවෙන් ඉගේ එනගේ ෆෙසි මා කුඩයිරුලුණු හිසබකයි හොරි හයිස්තා
1: එහා බඩු ෆෙන් නෝනේ ඇති
2: එහා දෙන් ලවකියුන් තෙරියෙක්ගෙන හුන්නාට දැන් එහාඩීගේ මයිකල් ජැක්සන්ගේ දැන් ඉන්නේ ඒදෝ ෆිල්ම්ස් බලා ෆීමෙන්
1: බලන්න ඕකේ මේ මේ ගානකයි සමිතුරු ලවෙන් අල්මෙන් ජාන මිෆර් කොම් ෆන්නානගේ දවෙ ජහලා
2: මයිකල් ජැක්සන්ගේ

0: දිවෙහි FM දිවෙහි නායකු
1: මොදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM
2: බලපරාදා

දිවේ FM 96.1 MHz දිවෙහිඟ මොනිෆු පිළවෙද්දී නමුග අබදුවස්. She's crazy like a fool.

0: ATVFM නුවදි හේක මෙබහ
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීතවවසා
2: රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් ATVFM ගේ මෙහන් දෙයි බයිලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නුනේ කියහම
0: දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදුවස්.

මුනිියවස් විදවාදම නොදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම.